ආයි බුවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබ වෙත ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඩ ඇඩිලේඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5EB 103.1 FM තරංගමාලා ඔස්සේ හා 5EB World හරහා අප සමග සම්බන්ධ වී සිටින ඔබ සුළු දෙනාම ඉතාමත් ලෙන්ගතුකමින් පිළිගන්නවා. ඉතින් අද අගෝස්තු මාසේ 18 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් එක්කාසු කරගෙන ඔබ වෙතම මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කයි මේ හෝරාව මේ රාත්‍රියේ ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ දිනවල ඇසළ මාසයේ විශේෂයෙන්ම මහනුවර දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන පෙරහැර මංගල්‍යය දැන් මේ දවස්වල ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් දළදා වහන්සේට උපහාර වශයෙන් අද දවසේ අපි එම දළදා වහන්සේ හා සම්බන්ධ වුණු ගීගොන්නක් එක්කයි මේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගින්.

අපිට මේ සූදානම් වෙන්නේ සතිපතා ඔබ වෙත ගෙනෙන සදහම් පණිවිඩය මේ ආකාරයෙන් ඔබ වෙත ගෙනීමටයි. අද ඇඩිලේඩ් ලක්හඬ ඔබ වෙත ගෙනෙන සදහම් පණිවිඩය ගෙනෙනු ලබන්නේ පිට්ටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරතන ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අපි කවුරුත් ආසයි ලෝකේ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච මිනිසුන් වගේ ඉන්න. සමහරු ආසයි ලෙනින් මහත්තයා වගේ රැවුල්වවන්න. සමහරු ආසයි ඩී.එස්. සේනානායක මහත්තයා වගේ රැවුලවවන්න. සමහරු ආසයි බණ්ඩාරනායක මහත්තයා වගේ පයිප්ප උරන්න. සමහරු ආසයි ජෝතිපාල මහත්තයා වගේ සින්දු කියන්න. සමහරු ආසයි හිපියෝ වගේ තැන් තැන්වල ලැගලා පිස්සු වැඩ කරන්න. මේ අතර තවත් අය ආසයි මත්ද්‍රව්‍ය පානය කරලා ජීවිත විනාශ කරගත් අය අනුගමනය කරන්න. තරුණ දුවේ පුතේ, ඔබ කවුරු හරි අනුගමනය කරන්න කමක් නෑ, ඒ ඔබේ කැමැත්ත. හැබැයි ඔබ ඒ කවුරු හරි අනුගමනය කරනකොට රටේ ලෝකේ වැදගත් මිනිස්සෙක් අනුගමනය කරන්න. එසේනම් මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මිනිස්සයා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේයි. උන්වහන්සේ සීලයෙන්, ඥාණයෙන්, ගුණයෙන්, රූපයෙන්, දර්ශනයෙන් ඔය කියන හැම පැත්තෙන්ම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ කෙනෙක්. කොහොමද අපි උන්වහන්සේ අනුගමනය කරන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ස්වාමීනි මම ඔබ වහන්සේ පස්සෙන් එනවා කියන එකයි. පින්වත්නි, මදක් සිතන්න. ස්වාමීනි මම ඔබ වහන්සේ හිතනවා, ඔබ වහන්සේ වගේ හිතනවා නම් මොනවද හිතන්න ඕන? අනුන්ට ඊර්ෂ්‍යා කරන්නද? අනුන්ට ක්‍රෝධ කරන්නද? නැහැ. උන්වහන්සේ වගේ ජීවත් වෙනවා නම් අනුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, දූෂණේ දුරාචාර වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ වගේ කතා කරනවා නම් බොරුව, කේලම, හිස්වචන, පරුස වචන වලින් ඈත් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ හැම කෙනෙකුගේම නිවසේ බුද්ධ රූපයක් තැන්පත් කරගන්න. ඒ බුද්ධ රූපය ළඟට ගිහින් හිතන්න, අද අපේ නිවසේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. එහෙනම් මම අද වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ වැරදි වැඩවලින් මම අද ඈත් වෙනවා. මම අද මගේ කයෙන්, වචනයෙන්, සිතෙන් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා හිතන්න. වැරදි වැඩ අත්හරින්න. අපි උන්නහන්තේට කොපමණ ලං වුණත් උන්නහන්තේට බැහැ. අපිව දිව්‍ය ලෝකයටවත්, මනුෂ්‍ය ලෝකයටවත්, නිර්වාණයටවත් රැගෙන යන්න. ඒ සඳහා උන්නහන්තේ යා යුතු මග කියාදෙන කෙනෙක් පමණයි. උන්නහන්තේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කර වදාළ ප්‍රතිපත්ති මාර්ගය අපිත් අනුගමනය කළොත් අපට පුළුවන් වෙනවා මේ ලෝකයේම හොඳම හොඳ මිනිස්සෙක් වෙන්න. ඒ සඳහා ඔබ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

0: ஏற்ற புனித் பசுவி பெருமா.
1: විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම් පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමයේ පරිදි පසුගියදා ගැසට් කරනු ලැබුවා. එම පනත් කෙටුම් පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වා වන අතර අභිහාචනාධිකරණ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා ලෙසද සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත් අග මිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහුගේ වයස අවුරුදු 67ට එළඹෙන දින හෝ අග මිනිසුරු ධූරයට පත්වන දිනේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනේ යන දින දෙකෙන් කලින් එළඹෙන දිනේ බවද එහි සඳහන් වනවා. මීගමුව, මහර, මැගසින්, කුරුබිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්ව හේතුවෙන් සිදු වූ දීපල හානිය රුපියල් මිලියන 255කට අධික බව, රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අතර බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 33 රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. එමෙන්ම රැඳවියන් මුහුණ දී සිටින කැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි වාර්තා වන්නේ. ඒ අනුව බන්ධනාගාර 33ම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවියන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර කිහිපයක ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් 10කට වැඩිවීම හේතුවෙන් අභිහාචනාධිකරණය හරහා ඇප ලබා ගැනීමේ ප්‍රමාදයන් ඇති බවද ඔහු පෙන්වා දුන්නා. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළා. ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස් ප්‍රතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මීගම්මුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු නව මැගසින් සහ කුරුබිට හා පල්ලන්සේන බන්ධනාගාරවලද නොසන්සුන්තාවයක් වර්ධනය වුණා. දිගින් දිගටම බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මෙම තත්ත්වය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ කැපවීමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන්න අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බවද කියා සිටියා. ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානයේ ලොකු කලබලයක් තිබෙනවායි කියලා. අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා මේ මැගසින් එකේ කුරුවිටත් පල්ලන්සේනත් සිදුවී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.
3: අධිකරණ ඇමතුමා විශේෂ සාකච්ඡා කීපයකට සම්බන්ධලා තියෙන්නේ මහජන ආරක්ෂා පිළිබඳ ඇමතුමා තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
4: මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩක්කප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.
2: අවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. රමුණාංශල අපුඩි ගැහුවා, ඔල්වරසන් දුන්නා, කෑ ගැහුවා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ පස්සේ මහර බන්ධනාගාරෙත් මේ ප්‍රශ්න ඇති වුණා. මැගසින් එකෙත් මේ ප්‍රශ්න ඇති වුණා ඊයේ රෑ. කුරුවිට අද උදේ පල්ලන්සේන බන්ධනාගාරෙත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. එකක් මතක තියාගන්න, කිසිසේත්ම මද්ද්‍රව්‍ය ජාවාරම මේ අපරාධ අපරාධ ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට
5: අරගෙන
2: මුතුමල්ලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක
5: මියස්සාව ඉල්ලීමක් කරා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. මහජන ආරක්ෂාව සහතික කරනවා. කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙල කීපයක් යෝජනා වෙලා තිනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල විසින් මේ වෙනකොට කමිටුවක් උත්පත් කරලා තිනවා ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතිෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තිනවා.
1: ආදිවාසී ජනතාවගේ ඓතිහාසිකම් සහ සංස්කෘතිය සුරකීමට රජය දැඩි ලෙස කැප වී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. වසර ගණනාවක් පුරා ආදිවාසීන් ඉල්ලා තිබූ ආදිවාසී පනත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, ආදිවාසීන් ඇතුළු අදාළ ආයතන සමග සාකච්ඡා කර ඉදිරි කටයුතු පරිදිමින් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ආදිවාසී පරම්පරාවක විඳඹු මාතාවන්ට ගරු කිරීම, ජීවිතය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම යන තේමා කර ගනිමින් දමාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ පැවති ලෝක ආදිවාසී දිනය 2026 සැවරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. සංවර්ධනය යනු ආදිවාසී ජනතාවගේ උරුමය විනාශ කිරීම නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ ආදිවාසී ඓතිහාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව ඔවුන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සිදු දිනාගෙම පරම වගකීමක් බවද අවධාරණය කරනු ලැබුවා.
6: ආදිවාසී වැඩි ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ උරුමය අද වඳ වී යාමේ අවදානමට ලක්ව තිබෙනවා. විශේෂයෙන් භාෂාවක් නැති වෙලා යනවා කියන්නේ සංස්කෘතියක් නැති වෙන එක. වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කර ගැනීම පිළිබඳ විවිධ රජයන් සමග සාකච්ඡා කළත් එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවීමේ ඇමතිතුමාගේ මැදිහත් වීම මත අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම වැදි ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන වනාන්තරයට ඇතුල් වීමට අවසර ලබා දීම, ආදිවාසී වැදි ජනතාව ලියාපදිංචි කිරීම, නිත්‍යානුකූල හැඳුනුම් පතක් ලබා දීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තැබීම සිදු කළ ඉවරයි.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාකරකාරීව සම්මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුලා හැරුණා. එෙහිදී ඔහුට විදේශ ගමන් තහනමක්ද පැනවූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාකරකාරීව පසුගියදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියා. ඒ පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගියදා පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. එෙහිදී පොලිස් ප්‍රතිවරයාට මර්ධන තර්ජන සිදු කිරීම, ජනාධිපතිවරයා මහජනදාව අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. තමාට සක්‍රීය දේශපාලනයට යලි පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසනවා. වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු පෞද්ගලික හේතුන් මත තමා තානාපති ධූරයෙන් ඉවත් වූ බවත්, ඉවත්වන ලෙස රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් ඔහු අවධාරණය කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් මෑතකදී ඉවත් වූ මහින්ද සමරසිංහ මහතා මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබුණා. තම තානාපති කාලයේ තුල ශ්‍රී ලංකා ඇමරිකා සබඳතා ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සඳහා ඇමරිකාවේ සහාය ලබා ගැනීමටත්, ඇමරිකාව විසින් පනවන ලද බදු 10% සීමාවට රඳවා ගැනීමටත්, එරටින් නාවික යාත්‍රාවක් සහ හෙලිකොප්ටර් කිහිපයක් ලබා ගැනීමටත් කටයුතු කළ බව සමරසිංහ මහතා සිහිපත් කළා. වසර 27ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර තිබුණද තවදුරටත් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේ වෙතත් ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා ගැනීමට තමා තවදුරටත් සූදානම් බව ඔහු ප්‍රකාශ
7: නෑ. මං අවුරුදු 5ක් කිට්ටු වෙන්න තානාපති සේවයේ තානාපතිවරය හැටියට කටයුතු කරලා මේ ගිය මාසේ 31 වෙනිදා මගේ කාලය ඉවර වෙනට කලින් මං ඒ තනතුරෙන් අයින් වෙලා රජයට දැනුම් දීලා අයින් වෙලා අපහු මම බිමට පැමිණියා. ඉතින් මම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම පවතින රජය මගෙන් ඉල්ලීමක් කරොත් උදව්වක් කරන්න කියලා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවලට ඒ උදව්ව කරන්න මම සූදානම්. මොකද මම ඒ අවුරුදු පහක කාලයක් තුලදී ජනාධිපතිවරු 3 දෙනෙක් එක්ක වැඩ කරා. ඒ 3 දෙනාත් එක්කම කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරා. ඉතින් ඒ නිසා මට ඕන කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. මොකද මගේ හදවතේ තියෙන්නේ මගේ මව්බිමට උපරිම කරන්න.
1: දූෂණ විරෝධී පනතට ගෙන එන සංශෝධන යටතේ මහජන නියෝජිතයන්ගේ වත්තම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සීමා පැනවීමට අදහස් නොකරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සසු පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා කිරීමට පමණක් මෙමකින් අදහස් කරන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
3: නමුත් අපි ආණ්ඩුව වශයෙන් තීන්දුව කළ තිබෙනවා එම සීමා කිරීම මහජන නියෝජිතයන්ට සිදු විය යුතු නැහැ. ඒ නිසා මහජන නියෝජිතයන්ට අදාළ කරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම ඕන කෙනෙක්ට ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට යොදා ගන්න පුළුවන්. ඒ මහජන නියෝජිතයන්ට අදාළව අපි සංශෝධන දී බලාපොරොත්තු වෙනවා. මහජන නියෝජිතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට එක ලබා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඒක ඉතින් මිස්යූස් කරන එක හොඳ නැහැ. ඉතින් ඒ අයිතිවාසිකම ජනතාවට ලෙසම ඉතුරු කරලා මහජන නියෝජිතයන් නොවන අනිත් අයට යම්කිසි සීමා එක රජයේ නිලධාරීන් විවිධ පුද්ගලයන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට මේ ප්‍රිවසි ආරක්ෂා කරන විදිහට ඒ පනත සංශෝධනය කරන අවස්ථාවේදී සිදු කරන්න.
1: 2025 වසරේ විශේෂතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගතු නිශ්චන්ත පසුගියදා ප්‍රදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම මෙහිදී වසරේ විශේෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා කණ්ඩායමේ නායිකා චමලී අතපත් වූ සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ අතර 2025 වසරේ හොඳම ටෙස්ට් පිළිකරු ලෙස ගතු නිශ්චන්ත සම්මානය දිනා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගනි ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා. මේ අතර 2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිදු හසරංග සම්මාන ලාභීන් අතරට එක් වුණා. දුෂ්මන්ත චමීර 2025 වසරේ 2020 හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත් අතර පැතුම් නිස්සංක එම අංශයේද හොඳම පිතිකරු ලෙසත්, දසුන් ශානක එහි හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්තා. 2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ස්තමරි අතපත් වූ සම්මාන ලැබූ අතර එම අංශයේ හොඳම පිතිකරුණිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන ලැබුවා. මේ අතර 2025 වසරේ 2020 හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවිෂා දිල්හරි හිමි කරගත් අතර චමරි අතපත් වූ හොඳම පිතිකරුණිය හා තුන් ඉරියව් ලෙස සම්මානය දිනාගත්. මෙම සම්මාන උළෙලේ 2025 වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පිළිවෙලින් කමිල් මිචාර හා ඉනේෂ් අබ්දුලානි ඇතරීමට ලක් වුණා. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන ආදිත සමුගන්නවා. මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුත්

0: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදි ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් වෙනද වගේම අද දවසෙත් අප හිතවත් විජිත් කුමාර ශ්‍රේණත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ සිත රැඳුණු ගීතය අප සියලු දෙනා සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: නයන් ලැබිය යුතු ජනප්‍රියත්වය නිසි පරිදි නොලැබුණු ගීතයක් අද තෝරා ගැනීම. අපූරු ගීපද කරුණරත්න අභිෂේකරයන්ගේ තනුව සහ මියුරු ගායනය, වික්ටර් රත්නායකයන්ගේ

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරි මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද.
4: අයබෝන් නයන්.
3: දුමින්ද, මේ අධිකරණ විනිසුරවරුන් පිළිබඳව මං හිතන්නේ විශාල කතිකාවතක් මේ දිනවල ප්‍රධාන මාධ්‍යවල් වල අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ 22 වෙනි සංශෝධනයත් ළඟ ළඟම එනවා. දැනගන්න කැමති මොනවද මේ පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තටම නයන්, ඉහළ අධිකරණවල විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කටුම්පත ගෙනල්ලා තියෙන්නේ. දැන් ඒක ගැසට් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ලබන අඟහරුවාද, ඒ කියන්නේ 18 වෙනිදා අනිද්දා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. ඉතින් එතනදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විස්තරම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, ඒ වගේම අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විස්තරම යන වයස 63 සිට 65 දක්වාත් ක්‍රියාත්මක කරන්නට තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයේ විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඔවුන් කියන්නේ මේක දැන් මේක ඇත්තටම දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ සතියක දවස් 7ක කාලයක් තියෙනවා මේකට විරුද්ධව යම් ආකාරයකදී යන්න තියෙන ඉහළ කාරණාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවයි කියන කාරණාව. ඉතින් මෙතන තර්කයක් මතු වෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ගිහාම යම් සාධාරණයක් ඉටු වෙයිද කියන කාරණාව. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ සේවා කාලයේ තමයි මේ දීර්ඝ කිරීමට යන්නේ කියන කාරණාව. ඉතින් ඒ අනුව එක්කෝ සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමන්විත මණ්ඩලයකින් මේ පිළිබඳව නඩුව ඇසිය යුතුයි කියන කාරණාව තියෙනවා. නඩුවක් දැම්මොත්, ඒ කියන්නේ ප්‍රශ්නමක් ඉදිරිපත් කරොත්, එහෙම නැත්නම් ඔවුන්ගේ තර්කයේ තියෙන්නේ මේක ජනමත විචාරණයක, ඒ කියන්නේ මහා ප්‍රධානම තීරක වෙන්නේ මහ ජනතාව. ඉතින් ජනමත විචාරණයකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ කියන කාරණාව තමයි විපක්ෂය තර්කයක් විදිහට මතු කරන්නේ. කොහොම වුණත් මේ සතියක කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට මේ යනවා නම් සතියක කාලයක් තුළ යා යුතුයි. ඒ කියන්නේ ලබන අඟහරුවාදා සිට සතියක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් විරෝධතාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට ඕනේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ දින 3 සහ 21 අතර කාලයක් ඇතුළත මේ පිළිබඳව විභාග කරලා අවසන් තීන්දුව පාර්ලිමේන්තුවට ලබා දීමට නියමිතව තියෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් අපිට දැන් ඉදිරියේදී තමයි මේ සම්බන්ධයෙන් පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවද නැද්ද කියන කාරණාව පිළිබඳව අපිට තොරතුරු ඉදිරිපත් කරන්නට වෙන්නේ.
3: දුමින්ද, වෙනත් කාරණා හැටියට අපිට මොනවද ලංකාවෙන් දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරන්න තැකි නැහැ. විශේෂයෙන්ම ආනයනය කරන මෝටර් රථයක් සඳහා රේගු ආනයන බද්ධ මත පනවලා තිබිච්ච 50% අධිභාරය ලබන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කරා. මොකද මැයි 15 වෙනිදා මේක ක්‍රියාත්මක වුණා පළමු වරට. ඊට පස්සේ මාස 3කට තමයි ඉදිරිපත් වුණේ පසුගිය 15 වෙනිදා. ඒ කියන්නේ ඊයේ

0: ලක්ෂ 12යි 13යි අතර ගාන කාඩෝ එකක් ලක්ෂ 35කින් 40කින් පමණ වැඩි වෙයි කියන කාරණාව තමයි ආවාහන ආනයනේ කරවෝ සනාන් කරන්නේ. කොහොම වුණත් නයින් විශේෂයෙන්ම මේ පසුගිය අවුරුදු 6ක කාලය තුල බන්ධනාගාරවලින් පැන ගිය හෝ මිදී ගිය සිරකරුවන් හෝ සැකකරුවන් ගණන 1181ක් බවට ජාතික විගණන කාර්යාලය මගින් ඉදිරිපත් කරපු වාර්තාවක සඳහන් වෙනවා. මේකෙන් 709 දිනේ නැවත අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලත් නැහැ. ඒ වගේම 2025 පසුගිය අවුරුද්දේ ලංකාවේ තියෙන බන්ධනාගාර 22 තුලින්ම ජංගම දුරකථන හම්බෙලා තියෙනවා 5083. ඒ වගේම බැටරි 2432ක්, චාර්ජර් 970ක්, සිම්පත් 4149ක්, ඒ වගේම වෙනත් උපාංග 3111ක් වගේ විශාල ප්‍රමාණයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මේ බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව සහ ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලිය අතර නැත්තම් මද්‍රව්‍ය හුමාරු මේ කාරණාවලට මේ සංනිවේදන උපකරණ විශාල ලෙස ඉවහල් වෙලා තියෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම නැයින් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉඳලා ඒ කියන්නේ මද්රව්‍ය ජාලය සම්පූර්ණයෙන් මෙහෙයවපු පුද්ගලයෙක් වන මොහමඩ් ශිරාන් බාසික් කියන පුද්ගලයව ඊයේ දවසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඔහු ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඒ කියන්නේ සෞදි මැද පෙරදිගට එල්ල කරන ලද ප්‍රහාර වීඩියෝ කරමින් ඉඳලා ඒවා තිබිලා තමයි ඇත්තටම ඔහු ඩුබායි පොලිසිය අත්අඩංගුවට පත් වුණේ. ඔහුව ශ්‍රී ලංකාවට රැගෙන තියෙනවා. දැන් මේ වන විට පැය 72ක රණුම් නියෝග මත ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ වගේම දැනට සක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් කරන බැකෝ සමන් කියන පුජ්‍යලයාගේ මව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා මේ සතියේදී. ඒ වගේම කංජිපාන ඉන්ද්‍රාන් කියන අපරාධකරුගේ බාප්පත් කිසියම් කණ්ඩායමක් සිටින් ඝාතනය කරනු ලැබුවා. ඒ වගේම ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියෙක් වන ඉෂාරා සෙව්වන්දි රැඳුම් නියෝගවලින් ඔබට ගිහිල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිද්ධ කරා. ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. අඟුරුකෝල පැලැස්සේ බන්ධනාගාරයට තමයි ඇයව බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම නැයින් මේ දිනවල නිලං තත්ත්වය සහ වර්ෂා තත්ත්වය දෙපැත්තකම තියෙනවා. විශේෂයෙන්ම රජරට වයඹ නැගෙනහිර කියන පළාත්වලට අති විශාල ලෙස ජලය හිඟයක් මතුවලා තියෙනවා. මේ වන විට විශේෂයෙන්ම කුඩා වැව් විශාල ප්‍රමාණයක් හිඟීලා තියෙනවා. ජනතාවට ඇතම් අවස්ථාවල පානීය ජලය සොයා ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒ වගේම වනසතුන්ට ඒ වගේම වගාබීම් රැසක් ජලය නිසා අත්හැරලා තියෙනවා. අක්‍ර 100,000 ගාණක් විනාශ වෙමින් පවතිනවා. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තුලන් අධික සහ වර්ෂාව සහිත තත්ත්වයක් සබරගමු දකුණ වගේ බස්නාහිර වගේ පළාත්වලට එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දවල් විශේෂයෙන්ම මුහුද ඉතා දැඩි රළු ස්වභාවයක් ගන්නවා. ඊයේ දවල් නාවක හමුදාවට අයත් ඩෝර යාත්‍රාවක් අනතුරකට ලක් වුණා. එතනදී යාත්‍රාවේ හිටපු නාවිකයින් 12 දිනක් හිටියා. ඒකෙන් 11 දිනක් බේරා ගැනීමට හැකි වෙලා තියෙනවා. එක නාවිකයෙක් අතුරුදන් වෙලා තියෙනවා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ අකුණු අනතුරත් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ වන විට මහනුවර දළදා පෙරහැර මංගල්‍යය ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කප් සිටුවීමේ චාරිත්‍රය පසුගිය දහස්වලින් දඩින සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම මේ වන විට දේවාල අතර තියෙන අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට මේ පාත්තු ලබනවා. ඒ වගේම බෙල්ලන්විල රජමහා විහාරයේ මේ වාර්ෂික ඇසළ පෙරහැර ඊයේ දවසේ සිද්ධ වුණා.
1: දුමින්ද, මම ඒකම අහන්න කැමතියි, මේ වර්තමාන ඩෙංගු තත්ත්වය කොහොමද ලංකාවේ?
0: කිවිච්ච ඩෙංගු රෝගීන් හමුවීමේ ප්‍රමාණය මේ වන විට යම් ප්‍රමාණයක අඩුවක් දක්නට ලැබෙනවා. මොකද විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වගේ පළාත්වල විශේෂයෙන්ම වාර්තා වීම අඩු වෙලා තියෙනවා. මොකද වර්ෂාව නොමැති නිසා විශේෂයෙන්ම වර්ෂාව පතිත වෙන ප්‍රදේශවල යම් ආකාරයකද බස්නාහිර සහ ගම්පහ දිස්ත්‍රික්කවල යම් ප්‍රමාණයක තියෙනවා. හැබැයි අර සාපේක්ෂව විශාල අඩුවීමක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා.
1: දුමින්ද, තපසමක සම්බන්ධ ලංකාව තොරතුරු බෙදා ගැනීම පිළිබඳව හොත් විස්තුතිමත් වෙනවා. ලැබෙන සතිය හැමෙමු. ආයිබෝවන්.
0: ආයිබෝවන්.

ඉතින් අදත් පුරා හෝරාවක් ගත කරලා ඔබෙන් සමුගනට කෙල්මින් කාලය ළඟාවමින් තිබෙන්නේ. ඉතින් සමුගනට මත්තෙන් මතක් කරන්ට කරුණු කිපයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ ඔබට ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහන ඇසීමට මේ 5EBI ගුවන් උදුලියේ මොබයිල් ඇප් එකක් තියෙන. ඉතින් ඔබට පුළුවන් ඔබේ iPhone එකේ හරි එහෙම නැත්නම් Android phone එකේ හරි App Store එකට ගිහිල්ලා සර්ච් කරලා මේ 5EBI ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම මේ ෆෝන් එකෙනොත් මේක අහන්න පුළුවන්. ඒ වගේම 5ebi.org.au කියන වෙබ් අඩවියට ගිහිල්ලා listen now බටන් එක ගැබුවම මේ එවලේ වැඩසටහන අහන්නට පුළුවන්. හැබැයි ඔබ යම් ආකාරයකින් ඒ වෙලාවෙ ඔබට අහන්න බැරි වෙලා වෙන වෙලාවක අහන්න ඕන නම් ඒත් ඔබට තිබෙනවා පසුගිය වැඩසටහන් හතරක් පමණ ඔබට මේ වෙබ් අඩවිය ඔස්සේ පුළුවන් නැවත සවන් දෙන්න. ශ්‍රී ලංකන් ප්‍රෝග්‍රෑම් එකට ගියාම ප්‍රෝග්‍රෑම් ගයිඩ් එකෙන් එතනින් ඔබට ඒ පසුගිය වැඩසටහන් හතරක් පමණ සවන් දීමට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒකම ඔබට මතක් කරන්ට තවත් ඉතා වැදගත් කරුණක් තියෙනවා. මේ විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති ඇඩිලේඩ් පුරවරේ අපේ පුංචි දුවදරුවන් 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජය මේ ඇඩිලේඩ් වල දැන් ආරම්භ වෙලා මේ වර්ෂයට අවුරුදු 10ක් ගත වෙනවා. ඉතින් මේ නිමිති කරගෙන මේ ඇඩිලේඩ් මුතුහර ළමා සමාජයේ දුවදරුවන් විසින් සිදු කෙරෙන මුතුහර නයිට් 2026 සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා සවස 6:30 සිට වුඩ්විල් ටවුන් හෝල් එකේ පැවැත්වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඉතින් අපේ දරුවන්ගේ නැටුම් ගැයුම් බලලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ එක්කම මේ ඔවුන්ගේ නැටුම් ගැයුම් පෙන්වීමෙන් ඔබෙන් ලැබෙන මුදල් වලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මීට පරත් මේ ආකාරයෙන්ම සිදු කළා මේ වර්ෂයේත් ලංකාවේ අපේ මේ දුෂ්කර පළාත්වල සිටින දුවදරුවන්ට අවශ්‍ය උදව් උපකාර ලබා දීමට. ඉතින් ඉතා වටිනා මහඟු සේවයක් ඔබටත් මෙහි දායකත්වයක් දරන්න පුළුවන්. ඉතින් ඔබ මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් ඒ සඳහා දායක වෙනවා වගේම මේ රාත්‍රියේදී ඔබට අපේ මේ ඇඩිලේඩ් පුරවරේම සිටින දුවදරුවන්ගේ දස්කම් විස්කම් නැරඹීමටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒකම ඔවුන්ව දිරිමත් කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් සැප්තැම්බර් මාසේ 26 වෙනිදා දිනය වෙන් කර තබා ගන්නට මේ වුඩ්විල් ටවුන් හෝල් එකට ඇවිල්ලා සවස් යාමේ රාත්‍රිය ඉතා සතුටින් අප සියලු දෙනාම ගත කරන අතරේ ඉතා මහඟු කාර්යයකට උර දීමටත් අවස්ථාව. හොඳයි, ඉතින් අපි අදත් ඔබ සමග මේ හොරාව ගත කරලා ඔබෙන් සමුගෙනනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලැබුවේ පිට්ටුගල සුදර්ශනාරාම වාසී පූජ්‍යපාද ඇහැලියගොඩ ගුණරතන ස්වාමින් වහන්සේ විසින්. අපි උන්වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. ඒ වගේම අද දවසෙත් පුවත් පසුයි ප්‍රමුවිත ගෙනවා නිරෝධ කාර්යවසම් සිතරඳි ගීතයෙන් ඔබ පිනවුයේ අප හිතවත් විජිත් කුමාර් ශ්‍රීනත් මහතා. ලංකාවේ සිට නොදුරුමානේ විශේෂාංගය හරහා අප සමග සම්බන්ධ වුණ ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්ක හසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක රාත්‍රියක්. ආයුබෝවන්.